0: 초레 수스 투당마 맷 와 가 퓨크시경 미릭시스 닝이 스카트부야 나드메시주 엔데샤즈데시주 토스르망 야지드 나쉼리 초레 수스 투당마 맷 가 퓨크시경 미릭시스 닝이 스카트부야 후세인 니샨 니르네가 초르비데르가 스카트부야 후세인 우르두니야티 라스나니 오데 출북시 훔르킬얌
1: 와와
0: 박시주 دنیاتی لسنگانی اودے چھلبوخ سی رنگ کلیان نی کنگ مکھنگ شپی سودے چانز گرات پویا ندمید لشی جو انتشازد جو دنیاتی لسنگانی اودے چھلبوخ سی رنگ کلیان نی کنگ مکھنگ شپی سودے چانز گرات پویا حسین سوار جد نتا شمد یری نحزت پویا حسین